අධිතිමන් රස්කලාගතිය බෑ මීහුන්ගේ කිබයින් කශවරු වෙගෙන්වා අහුදු හිප්පෙවි හිඳු හඳුමකුරාශි. එයි තිය බෑ මීහුන්ගේ ලේ තිය බෑ මීහුන් නොහොරූ මශෙ. අධිතිය බෑ මීහුන්ගේ ගෝති ගෙදොරුන් තිය බෑ මීහුන්ගේ අමිල්ල නෆ්ත නුනෙරු මශෙ. දෙන් තිය බෑ මීහුන් එකමං හෙක්වෙති බේ හාල් එ අහදන් එබ්බස්වේ එ කුරාරුවීමුවේ.

0: කොක්කුර වෙනම කොස් ඒතිේ වර බොඩ පදජහේ බොඩ රග පුරජය කටත්තගේ
1: හැවීම ආයලබදලුන්ත කෆුර්සත් විහාස රංගල දෙවොන් මාමදයක් කරමුග මා හරුකෂිනවොන් බේස් පරවා කරමුග කොහේ උනගල කරුන් ආ
0: සලංගඩ දීපමඩ පෑන් ඉදාශක මිසාර මේ මම හෙනෙන් වෙන්නේ ඉතේ නද වෙනක බුක් කරපස් බොල බස් තදුවානි කොෂෙක් කොග්ගෙන් යන්නේ කියාප කඩෙන් එන නුජේ එළුවා සබාව වාකෂ හලකන්ත වර වරස කරාම බේරු උසූල මිහර එනේ එතා කන්ත පස් දැනි බේරු ඉච්චිත බල බල අසයුත මාමලක් කරුම් වෙ සම අමලු තප්පස් ගුරියාකම රංගල කොස්ස දෙන් එමිහුන් එකත එමිහුන් ලබය කන්ත පුරවන් උනේ මෙ සිංහම ජීක කුරාන කුරේ වේනේ එමිහුන් බේනුන්ට පුද්දාගෙන් එමිහුන් බේනුන්ට පුදිගෙන් එකත නම එන හින්හ වෙන උජසර ඔබව බටයන් කාණු දීගත කුයක සෙමින් අස්වෙච්ච යාවත නන්ද
1: ආදා බර බර ශුක්‍රියා ඉංගත හවස බාජර් දුහක් කැද වක වේලා නංගත ආදරණ මෙහාර මෙති රිකස්ට් ಹಾಸ್ ಮೆಹಮಾನ ಗೌತಮ್ ಬ್ರಿಟನ್ ಕರೆಕ್ಷನ್ಸ್ ಫರಾತು ಬೇಫಳ ವಾಹದಕ್ಕೆ ಎ ಬೇಫಳ ಲ್ಯಾಗ್ ಗ್ಯಾಂಡ್ ಫಸ್ಟ್ ಬೇಫುಣ ವಾಹ ದಕ್ಕೆ
2: ಜಲುಗ ನಮ್ಮ ಬಂಧುಗ ಮೀ ತಿಬೆ ಮೀ ಮೀ ಹು ಅಂಬುರ ಮುಜ್ತಮ ನಿರುಮು ಕುರುಮುಂದ ಮಸಕ್ಕತುಗ ನಫ್ಸಾಣಿಯದಿ ರಿಹಬಿಲಿಟೇಷನ್ ಪ್ರೋಗ್ರಾಮ್ ತಕ್ಕೆ ಮೀ ವರ ಮುಹಿ ಮುಚೆ ಎಮಿಹುಂಗೆ ನಫ್ಸಾಣಿ ದುಳೆ ಹೊಕ್ಕಂ ರಂಗಳು ಗೊತ್ತುಗ ಬೆಹೆಟ್ಟುಮ ಹಮ ಗಿನಮ ಸಿಕ್ಕೆತ್ತಕ್ಕೆ ಹುರಿಹ ಫರಾತಕುಂ ವೆಸ್ ಕೂರಂ ಎಬಜೆಹೆ ಅಳ್ಮಿನ ಗೋಳಿ ಫಲತ್ತಮ
1: ಅಸ್ಸಲಾಮು ಇಬ್ರಾಹಿಂ ಮೂಸಾ
3: ವಾಲೇಕುಂ
1: ಸಲಾಂ ಕಿಯ ಹಿಸಾಬ್ ಗುಂತ ಅಳ್ಮಿನ ಮೇ ಬದ್ದಲ್ವೆ ಇಬ್ರಾಹಿಂ
3: ವರ ರಂಗಳು ಮೌಲ್ ವರ ಗಿನ ದೋಸ್ತಾನಿ ಕಾಸು ಪ್ರೋಗ್ರಾಮ್ ದಿಮಾವಿ
1: ದಾದಾ ಅಳ್ಮನ ಸಿತ ರಾಫಿ ಇಬ್ರಾಹಿಂ ಮೂಸಾ ಮೆ ಬದ್ದನು ಅನ ಕೇನೆ ತೊ ಮೆ ವಿಯನಕ
3: ಏಯಿ ದೆನ್ ಅದೆತ್ರ ದೆತ್ರ ಜಿಯಂತೊ
1: ಬ್ರೇಕ್ ನಗನಿ ದೆತ್ತ
3: ಮಿಯಾ ನೀದುಗ ಮೌಲ್ ತಿ ಹಮ ವರ ರಂಗಳು ಮೌಲ್ ಅಳ್ಗನ ಮೀಗ ಸಾದಾಹರು ಪುರಿ ಗೆತ ಅಳ್ಗನ ತಿ ಕಹಲ ಪ್ರೋಗ್ರಾಮ್ ದ ಒಳುನೀಮ ಎಬುರಿ ಹುಸಾಸ್ತಕೆ ಗೆತ
1: ದಾದಾ
3: එහෙම වීම මේ බඳුක තිබේ මේ මුජතම දූ කුරුමකි එයි අලගුණු මගේ දිනුක සොන්නකමකේ
1: තාද
3: එකන්ත වෙස්වරතම අලගුණු මගේ එම්මෙන් හම එබ බදා ගන්නන්නේ
1: තාද
3: මේ ජලුතහුක තිබේ මේ හොන්න වකි වකින් බද්දලක වාහක දක්කා දෙම ඒගේ තෙරෙන් එබ ලිබේ හම බොඩු ආබාධිය වර උනරුවෙරි ජුවානුක ආබාධිය දීපේ මුජතම හම බේරණු කොල්ල ඒගේ තෙරේග මිසාදක මේ ඉන්ෆෝර්මේෂන් ටෙක්නොලජීක දායරක් පුදින් වෙස වැතිබේ කොම්මස් කහල කමකා ගොලිගෙන් ගොස් අම ගොලිග හයිජර වෙස එම මේ කුදින්න වාහක දක්කාව නොනියාමු ඒ කුදින් මුජතමා නෙරෙන් එන්න පොඩු බාරන් බාරෙන් එලේන එබ්බයකි කුදින්ගේ මෑන් බෆෙන් ආයිදී ගොතුන් ඒකාල මස්සත දිමායව තිබ්බස් ඒ කුදින් අන්නම් වෙගෙන් මුජතම අන්නම් වෙගෙන් බේණු වෙගෙන් එදේ ඉරු අලගන බය කුලෙන් එකජේ ඒ එකන්ත ඒකේ සබුන් අලගොන් මෙන්න අලගොන් මෙන්න මූලික අවම මුජතම තිබෙන වර්ගින සාධාතකින් ඒ වරියත් මේ මිසාලක බදමාහිඟ මේ රාජ්‍යක විහාරකන් අස් වර්ගින රරසුග මේ කොමියුනිටි පාකුතක මිකල් තන්තන්ගේ බහද ඒක එතන්තන් හේදුම ඔෆ් මරාමත කුරුමුග බෑත වරද්දව ෆෝන් මිසාලක ඒ මේ දෙවන පුරුෂත් දෙවිගෙන් යන්න කුඩින් තෙරෙන් හම රසත් නිස්බවා කුඩින් සන්තන් හවාද කොප්ප ඒ මරාමත් කුරුම් වෙ සමපුරිය ගෙන් දෙවි දාන දෙත්ත සාදක ආරෙග්ග මච්ච 27 රස 27 කුඩින් නරුණස් ඒ ජලතක කුරා හරතවග ඒග තෙර සලයම දෙන බද දෙංහම දෙංහම එයා එක්ක අරුමදන් හම ෆාහදෝ මේ එකුදින් නෙරුමුග කුරින් ඒ වෙ අනිකාවස් මුල්තම එකුදින් බදාය ගන්නකම් බදාය ගන්නානේ කොට තම්රින බපුරෙන්ජි දෙංහම හරතක කුරින් අලගුණ මංගි තෙරේග ෆැෂුන ඉරියුමුග හුනර් විගුණ ලයිෆ් ස්කිල් අස්ලි හගීතු ග ලයිෆ් ස්කිල් මේ මේ අරි මේක කුරේචිලා අලගුණ මංගි ගවම මේ වමු අන්නනි මේ ආකමෙන් මේ දුනියේ ගවුන්ටක වෙපහුරිකන්ත
1: බදාන
3: එහෙම අලගුණ මෙන්න ඒ ඒ වාරතම මන්නේ ටංකොලෙ ලහු ප්ලස් ස්පීඩුග එහෙම එහෙන් ගවුන්ටක සෙකන් කොෆ්ව ඒ تجربہ කොෆ්ව හොරි කන්ත රඟලු කන්ත අලගුණ මෙ සම වෙජිහෙ ඒ ප්ලේ කරන් දෙත් එහෙම ලයිෆ් ස්කිල් පුරතම රාජ්‍යගේ ප්ලේ කරන් ෆෂීම ඒක ආයෙත් අලගුණ මෙන්ගේ මුස්තම අනුගුලේ කන්ත තකන් හොරෙන් ඒ ඉස්ලා කරා එකන් කොෆ්ව ජලතක ගොස් ඒ කුදින්න එමවදුම තීෆ නෙරුණීම මියගොස් අලගුණක් සෙනේ මිසාලක අඩුවෙන් මෙහෙන් දුවාදායර හංගාදායර අම ඒර මීග සාදාහර කුරින් මුස්තම නෙරුණ කුදින් අම බොඩටි දියෆාරේ ඉංගෙත එම අම වරන් උපාවේ බය කුදින් නැකි IT එක්ස්පර්ට් අම සරකාරු ඉදාරත උ එම ඒබ හුට්ටේ මේ දැන් රංගලෝහකේ මේ සතේක කුදින් නෙරසියාම සතේක කුදින් අම එන්න පාසෙට කො මුස්තම තෙර නෝල දාන ඒකම ඉම්පොසිබල් කම දෙත ඒගෙ තෙරෙන් මස්සෙරෙන් තෙනුන් තෝ සා අපේකයන් 40 කුදින් රංගලන් වල ගියා එහෙම හම ගවමන් දිලිගෙන දාන කුරියරුම එහෙම ඒ කුදින් දෙන්ජේ හොනරුත දීප එමිහුංග මෑම්බර් ෆයිනලිස් ඒ කුදින් බදාය ගන්නා නේ කොච්චර මියාර එබ්බෑෆාර හම ඒ කුදින් ජඩක් ගොස්සේ තිබෙනි හම මෑම්බර් ෆයින් විෆරාතන් රික්වෙස්ට් ගොස් කියන නෝනියා මහම එකල ක්‍රයිම් ඇක්ටිවිටි එක වලේටි පුරා අන්නානේ ඉංසානායිකී බත දුවානේ දෙත්ත යාර අරගුණම දීනුග සොන්නනේ එන්නට සොරගේ වද්දානේ දෙත්ත එහෙම එහෙම මේ දෙවන ෆොරසත් දීප මුස්තන ලෙකුදි නෙරුමුක ප්‍රෝග්‍රෑම් මිහාරු ස්තංකොල ඇස්සජක මාළුවන ෆෙන්නනි ඒ මා දස්වවරක් නේද ඇඩ්වාන්ටේජ් නගානේ එහෙම බය කොල දානේ මේ හැම හගීගතුක ෆෙනිෆර්ස් සූර්යකාන්තත් මිසාලක මේ මේක සාදාහර පුරින් ආහාර පුරින් නෙරුණු බය කුදින් අනෙක් කාල සම්පුරා ගෙන්නෙන් ජීවනි කොම්මස් බයක අනෙක් කාල මේ මලියෙක් බෙදිග මානකි ඒ දොස්වරකි ඒ මගුමච්ච වරගින මීහුන් එක් කංකමුක නිකුන්න නිකුමුන් දිය සමානේ එකුදින් නෙරේ ඉරු වර්තම කමකි මෙහර ජදුක හුන් නේරු එබෙ දිබේ කාන් දිබේ එමෙ හොයි බදහට එක මුස්තම නෙරුනි මකුදින් අබිල්ලෙන් එබෙ ජී ආම්දනින් හොත මෙහර මී අනේ ඉස්සාදු මෙක් ගොතුන් හම දුවාලෙග මච්ච සතිය කරු කියන දිබේ කමෙන් යම් එම් ආදා ගම් හද කයව නූලෙ වෙන දෙත්ත එබෙ ඒ දිබේ නේ ගොයබස් මෙදොර කරන් ජී ඉස්සාදක විශාලක බලමා හිගාරේ රයිතුන එම් කාර්ය මාසේ කුරාණේ ලෝකල් කවුන්සිල් එම් එන් අන්න කුදින් බදා ගන්න ජීන ලෝකල් කවුන්සිල් එනිහුන්න දෙන වazifa තක නෝනිය වazifa මි කියනී කොම්මේ කොම්මේ හැම මාස් නිමුනේම 30000 රුපියල් දෙ එනිහ කුරා මාසකත එදුවම සුජුර දෙව කාලේ මාසකත හොන්න නැදත්ත එම් එකහල කන්ත විශාලක වේජු සුදනම ස්කම ටැලන්ටඩ් කුදින් ගින සම මේ විශාලක බලමා හිගා හම ඒගොත නොදිබේකම වඥාම ආම්දනිය නොදිබේකම වඥාම අධි ජලොන් නෙරොනස් අනෙක් කදාන් කියන ජලසනන්ත කොම්මස් කහද කමක් කොග්ගගේ එන්නේ කොක්කද එදුවා බේනුවා ضروري කන්තත් ෆුද්ද මසකේ කරන දෙත්ත එහෙම ඒ රංගලු මවක දිබේන ගොයි මදෝක එහෙම ලෝකල් කවුන්සිල් එකේ තෙරෙන් අන්නන් ජීහ එන්ජියස් තන් අන්නන් ජීහ දෙංහම යා කොමසාලක මේ අනේ වොකේෂනල් ට්‍රේනින් කංකමුග ශාමිදගන් උලෙන් එබෑවරි කුරෙන් ජීහ එහෙම නිගොත මේ කංකම් කුරීම මේ අලුණන් කීවනේ ජලුන් නෙරේ කුදින්න මේ හුන්න හම මුජිතම තෙරේගේ මේ හුඟ දැන් බාකිය මේ ලයිෆ් හම පුරුමක ෆුරසත් එබෙන්
1: එනි
3: ජලුක ගින කුරාකම යම අලුණන් මගේ ඉච්ඡාදස් දබ්බානේ හම අනෙක් කාස් එක්කද මේ මුස්කුලෙ මොනේ වලින් හම සිංගාතකෙන් උපෙත් දෙන ගින දෙත්ත මේ එහෙම මේ විදේතර ගම වරන වල ප්‍රෝග්‍රෑම් එක සෙලිගෙන් දී ජල තෙරග තිබි ටැලන්ටඩ් පුදින්ගේ හුනරත දක්කා දැත්ත එනම් කුදින්ත හම අදිවස උලනේ හම දේතරේක ඒ රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් එක ඔන්න කම හොරියා ගම ඇග්‍රස් දැත්ත
2: එම
3: මුජිතම අලගොන බදාය ගන්න කියන්නේ ආයලාට හම ආවුණ හම ෆාහඟ වේ මීගේ හම මේ දවස කොලේ පුරින් ෆෝනෙන් අල්ලන්නේ ඉංගත අලගොන මේගේ නම්බර එක හම දෙතින් ෆාර ගුලාදිම නගා දීම ඒරු හම මුජිතම තෙරේ ගොලුන කුජ්ජි මී හම අනික මුජිතම අන්නම් වෙගෙන් ආයිලා මෙහකන ගුලික රට්ටිස්සකම් මේ ගොලේ එකමග ඒතර වෙන්නේ එකම අරගුණු වෙසම ඒති රූට් කොල්ලෙන් ජීහනේ ආයිලා ආයිලාෙන් හැම එක්කොටක වෙස් එකමක සපෝට් එන්නු දුමු එහෙම හම අරගංගල් කොනවරරි කුජ්ජකේ ඉතින් දැන්
2: ಶುಕ್ರಿಯಾ ಇಬ್ರಾಹಿಮ್ ಸರ್. ಬರ ಮೀ ಗದ ತಜ್ರಬೆ ಆಯ್ಕೆ ಬರ ಮುಹಿಮ್ ವಾಹತಕ್ಕೆ ಹಿಸ್ಸಾ ಕೊರೆ ಮಿಹುನ್ ಎಂಬ ಅವಮಾಯಕೆ ಮಿಹುನ್ ವೊಕೇಶನಲ್ ಟ್ರೈನ್ ಆಯ್ಕೆಗೆ ಆಸ ಅವ್ರ ಮುತ್ತಮೋತರೆ ಮಿಹುನ್ ಮಸೆ ಕೊರೆವೇನೆ ಗುಯ್ ಅದು ಆಯ್ದ ಪರ ಅಂದೆ ಎಂಜೆ ಲೋಬ್ ಮಿಹುನ್ ಕ

0: වසිීා දේපරත්තක කොරවැෙන එම්පලෝයය එක්ගොතුක හම ඒ ජොබ් සීකා ඉන්න තන් ලොගින්න ගොස්සල් ජොබ් සීකා එන්න තන්නම් සිතාලීම දනීවා ඊ ෆාස්ක ඩයිවර්ටක දැන හම ඔයි ෆාස් මිහන් රාජයක එබ හෙදේ දිහා හරු ්‍රෙෂිකෙන් අයිඩි කාඩ්ග සිරියල් නම්බ ඉන්න හිසාබම් ්‍රෂිකෙන් ඊ ෆාස් එබ හෙදේහෙම ඊ ෆාස් මෙදවරිකෝ ලොගින් වෙලානි ලොගින් වෙලාර හම බගතුන් මී එක්සස් දිවිගෙන් දාන හම හොරිහා මී ප්‍රොෆයිල් එක්ක ෆිල් කොල්ලවිගෙන් රජස්ට්‍රීවකින් හම ගුතුම එක්සස් තිබිගෙන් දාන ඉතුරන් අරුන්ෙන් එපරු කරන්ද මඩු කරා කන්න ජයන රාජය කොම තනෙකනු රාජයෙන් බේරු කම තනක හොන්න කමකවෙ හම මී පෝටල්ගේ හිතුමැල් ලිබේන හම පෝටල්ගේ එක්සස් ලිබිගෙන් දාන රජස්ට්‍රී කොප ජොබ් සීකාය ගොතුක රජස්ට්‍රී වුමක් පහු දෙම්ෆෙන් මී එකුද්දක ප්‍රොෆයිල් මි ෆිල් කරන නිසාලක බොනා නම ටීචරක මේ ෆිල් කරන එකුජක දායිරා කියවි දායිරාග සෙට්ිකත්තකා නෝනයාම ලෙට ඒබල නක කොල ඕලවල නිමුණ කුද්ක මේ ෆිල් කොල්ලන කුජා බෙන්ම ෆොටෝග්‍රී දායිරා ඉන්ට්‍රස්ට න්න කුද්ක එහෙනම අදියෙන් නෙතේ අන එවිස් කාල සෙට්ෆිකට එම එකුජා මේ ෆිල් කරන ඒනක ප්‍රොෆයිල්ග ඕලවල්ග රිසල්ට හොරිහාච දෙගන හොරිහා ඉන්ෆෝමේෂන්න ෆිල් කොප් ප්‍රොෆයිල් මේ හදනි හදායි ඔටමටිකුම් එකුද්දාගේ සීවී සින්න ඒනක ප්‍රොෆයිල් තෙරෙන් ජනරට් කොප පින්ට් කරව හම් පඩF ෆෝම්ග හන්නට ජනරට් කොහ පින්ට් කරවේ එහෙන් තනක ගෙන්න්නම් බේනුම්විය කමගවිය සම නනි සොප්ක බේනු කරන් කමගවියස් මේ හමවගුතුන් හදාලයි ෆින්න ඉන්ෆමේෂන් ෆිල් කරහම ඒකුජ ඉන්ෆමේෂන් ෆිල් කර මුන්දාර මිසාලක මිජහන් ඩියුකේෂන කොලිෆිකේෂන් එකමගවස් ෆොටෝග්‍රී දායිර ඉන්ට්‍රස්ටේ ඒ එහෙම එකුජයන් ඉන්නන මේග ටික්කොල්ලවැෙන ඉන්ට්‍රස්ට වදායිරාට එම ඒ පහු අනේ එකුද්දාගේ මේල්ලා නෝටිෆිකේෂන් ලිබේන ඒනගේ හොරි කොලිෆිකේෂන්න බලාප ඕලවල් කොලිෆිකේෂන්ගේ ෆොටෝග්‍රෆී ඉන්ට්‍රස්ට් හුරි කුදින්න පෝටල් තෙරේග ඉවලාන කුරා කොම්ම වජීෆායගේ නෝටිෆිකේෂන් අන්නනෙකුජාය නිසාක මිකුජාය එල්ජිබල් ලෙවේවරුගේ මෙවැනි තනෙක මියසී ෆයි බයිනේ ඒ නෝටිෆිකේෂන් ෑම හමයි නෝටිෆිකේෂන ෆිතාලීම අල්මගේ පෝටල්ල වදවිගෙන්දාන්න පෝටල වදෙපා එකුද්දා ඒ යවලානක් ගොස් එප්ලයි ගොස් එප්ලයි ඉතාලා අයිරුග මොනි පෝටල්ගේ එකුද්දාගේ ප්‍රොෆයිල්ග වියසල් හුරිහා ඉන්ෆෝමේෂන්න වසිීපා හෝදම් වගෙන් ජහපයින් පරාතල් ලිබිගෙන්දාන් මී අල් මිහා ඩිටෝල්කො මිකයාදන මී මීගේ ඒ පසයකමකි විසාාලක තනෙක කොලෙන් හොට්ට මිපෙන්න්නන ගඩිජයකොම් මේ වසිීපාගේ ඉඩෙඩ්ලයින් එකමකුජ නුජහ ගො සට්ිකට තක්ගන්න ජාවරයාකමෙක් කුරාස කුරින් පෝටල්ග ප්‍රොෆයිල් ෆිල්කොම් හොරිහා ඉන්ෆමේෂන්ක සෙට්ිකට අලාස හරීම හම එප්ලයි ෆිතාලීම විදින සකන්ඩ එබ එප්ලයි කොරවේය එහම මේ ඒ කුද්ද ප්‍රොෆයිල්ග ජොබ් සීකාගේ වසිීපා හෝද මටකා කොරාවසක දෙෙන් හම ඒ පපලිකේෂන් ලිබේ එම්පලෝයය වසිීපා දේ පරාත ගොන්නන් ඒකුද්දාය හම පෝටල් මැදුවරිකෝ බැක්කන් ෆෝත් මැසජෝ කොමිනිිකේට් කොරවෙන් හම එහෙමම හම ඒගොත කොමිනිිකේෂන් ලිංකකව මේ වර බොඩ එහිතරි කම මෙහම ඒගේ තුර වල්මී ස්කූල් දවරුක වියස් නෝනයාම ඒඒක පහුම් වියස් හියාර් කුරාණ කෙරියා එන්නේගි එහිතරි කම්බේන වෙජ්කම් වඥා හම නිගත රජිස්ත්‍රී කොප්ප කෙරිය ගයිඩන්ස බෑනුම් වේගෙන් රිකොස්් කොරවෙන්න්නන රිකොස්් කුරාත අල්වන්මන්ගේ මිහාරුගේ මී මසක කොරමම් මිදා තාගටකි කුද්ජක රිකොස්ට් අන්නතා සවිස් කලු තරේග එකුද්ජක එටලිස් අල්මෙන ඒත් ලිබිෆා එකුද්ජක ප්‍රොසෙස් මමුන් දාකාමගු මෙක්සිමම් 2-3 days තරේග එකුද්ජක කෙරිය ගයිඩන්ස් කොන්සල්ටන්තගේ එහියා එක පුළතම සේෂන් නගෙන්දාන හම ඒක එකුද්ජක එසෙස්මෙන්ට් හෙදමා හම ඒ අධි ඒසේෂන්ගේ ඉතුරන් ඉතුරු සේෂන් ස බේනුම්වානම හම පෝටල් තෙරෙන් ේෂන් ෙඩියල් කරවිගින් ඔන්ලයින් කොබිස් කොරිය ගැඳවෙන අධි හම සිසිකලී අල්මගේ ඔෆී හං ආස්සවෙ හම ගයන් කෙරිය ගයිඩන්ස් කවන්සල ඇසා එක්කෝ මහක දෙක්කමගේ පුල්සත් ලිබිගෙන්දන්න දෙ ඔන්ලයින් කෝ කෙරිය ගයිඩන්ස් ලිබෙන් සේෂමගේ එ සාදායකි රාජ්‍යයකි බෑවර කුදුකුදු රත්තකස උපදිසවා ගෞමකවා අයරුග රාජ්‍යක හුරිහා හිසාබක සෙදි කොදන්නව හම ඉන්ටනෙට් දෙම් ෆෝනෙක් දරියයින් එකුජක මී ලෙක් ෆෝමන් එක්සෙස්වේ මී හිතුමටන් අස්සෝ එබ ඉදවල් ලිබුමගේ මගු පහිරගෙන්ඩේ මල්මෙන් මුස්තක් බලග අල්වන්මගේ මක්සදකී කොම කුද්ජකස් කියවානමිගෙන් වදීපාය නුකුන්නයි එකුද්ජාය නුකුන්නනි එකුද්ජාගේ හුරි හුණරකා එකුද්ජාගේ හුරි මේ මසැක්ක තෙරිකමගේ ඉන්ට්‍රස්ට් හුරි දායරායකුම් යවෑගෙන් නොනි මසක් ස්කිල්ස් ලිබිගෙන් ए दायरा एक दा कुछ देखा तो का बटन को दिनो हम मैं वजीफा लारी हो तो मैं वजीफा एक दिन मगे बता दो का कुछ जगह इंटरेस्ट छोरी दायरा एक दिन मैं कुछ जगह मगफाई को दिन मैं तेरे वेदन और मैं इन मकसद की आने मकसद की वजीफा अनु दी दिखे और मैं के पोर्टल का मैं पब्लिक मैं रजिस्ट्री वामुंडा दिवे ही राय तो ना वजीफा के फुर्सत फाही को दिन मैं वजीफा दे फरा तक का गुड़वा दिन मगे मकसद है portal medwer kon e hiter kon for ko devene misal ka internet connection ek kamanya center ing arul me consultant na connect kore ve going arul me sessions tang online ko center ga indegen connect kore vene ko bes arul me hata de
1: ade shahida var bodo shukriya enge to var tafsili ko tegga ti malumat de vizwan na kore dan daira ta ka gule ko tong irshad din ma vazifa ga bazar tayar ko din ma di vazifa hod mang e hitru mu go to mitai ar ko fa portal la gule malumat dinge to shukriya vak vela renge to
0: ar bas shukriya me fir se de vi thank you
1: at adu ke rajye ge adivasa ma kore muhim ba tang e bhori ba ta ka ek ga gun kore dana
2: ಅದುಗೆ ಖಾಸ
1: ಅದುಗೆ ಖಾಸ ಮಿಬಯ ಬದಲಾಯಿರುಗ ಮಾಳುಸ್ ಮಡಲು ಉತ್ತರಬುರಿ ಕಿನೋಳ ಕೌನ್ಸಿಲ್ ಇದಾರಾಯಿ ಮಿವಣಿ ರಾ ಕಿನೋಳ ಕೌನ್ಸಿಲ್ಗೆ ಸಾಧವನ ಗುರು ಅಮ್ಮ ಭಾರತಗ ಬಯರುಮ್ಗೆ ಫುರ್ಸತ್ ಮಿಹಾರ್ ಹುಳುವಾಲಾಫ ಕಿನೋಳಗೆ ರೈತುನ ಹುಳುವಾಲಾಫ ಮಿ ಭಾರತಗ ಮಿಯದು ಬಯರುಮ್ಗೆ ಸುಂಗಡಿ ಹಮವಾಣೆ ಏ ಮೇದಕ್ಕೆ ವಿಹಿ ಆಗಸ್ಟ್ ಹೆಮ ಮಿರೆ ಭಾರ ಜಮ್ಮಗೆ ಕುರಿಂ ಫೋಮ್ ಹುಷಳ್ ಮಂಗ್ ಎ ಫರಾತು ಎ ಕೌನ್ಸಿಲು ಆಮ್ ಕುರವಾಫಾ ಇವುಲಾನೆ ಗೈ ಬವೆ ಎಹಂ ವಿ ಮಲಸ್ನು ಕುರವಾಫಾ ಫೋಮ್ ಹುಷಳ್ ಬಸುಂಗಡಿಯಕ್ಕೆ ಮಿರೆ ಬಾರಗಡಿ ಸುಮಿನೆಟ್ ಮಿಗೆ ತುರಂ ಹೋದೋ ತೊಳ ದೆಕುಣಬುರಿ ತಿನದು ಸಿಟಿ ಕೌನ್ಸಿಲ್ಗೆ ಫನರ್ವನ ಕುರು ಅಂ ಭಾರತಗೆ ಬಯರುಮ್ಗೆ ಫುರ್ಸತ್ ಸ್ವನಿ ಹುಳು ಅಲಾಫ ಮುಂಬಾರಾಯ್ ಉಣ್ಣಾಣೆ ಸೌವಿಸ್ ಸೆಪ್ಟೆಂಬರು ಅಶಾವಿಸ್ ಸೆಪ್ಟೆಂಬರ ಫೋಮ್ ಬಲಾಗತ್ಮಗೆ ಎಮ್ಎ ಫಹುತಾರೆ ಹಕ್ಕಿ ಅಷಾರ ಆಗಸ್ಟ್ ಎ ಸ್ಕೂಲ್ ತಕ ಮಿಹರ್ ಎ ಬ್ಯಾಮಿಯುತಿ ಹಮೈ ಫೆಹೆಣ್ ನಮಸ್ ಗುರುವಾಂ ಕ್ಲಾಸ್ ತಕ ಮೋಸಸಾ ತಕ ಅದಿ ಅಮಿಲ್ಲ ಫರಾಯ್ ತಕ ವಿಹಿ ಆಗಸ್ಟ್ ದೇಹ ಸಬ್ಬೀಹುಗೆ ಎಗ್ಗಡಿ ಸುಮ್ಮಿನಟ ಸುಂಗಡಿ ಹಮಾಣೆ ಎ ಮಿಯದು ಎಗ್ಗಡಿ ಸುಮ್ಮಿನಟ್

0: അതുകേ രാജ്. එංහා සතරසේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
1: දිවේ රාජ්‍යයේ අඩු

0: لأمر سلام هي حتى مطلع الفجر. صدق الله العظيم.
1: තියෙසවි කීරිත කරුවන් කියව.
2: දිවහින්ගේ අමිල්ලවන්තකම් කුරියරු ආදේ.
1: දිවහින්ගේ උපෙද්දුන් තරිකම් දක්වාදේ.
2: දිවහින්ගේ මාසීගේ මන්සර්ත සිෆකොද්දේ.
1: දිවහින්ගේ අඩු
2: දිවහි රාජ්‍යයේගේ අඩු.
1: එංහා සතරස්තේක 40 නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්.
2: අඩි 90 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්.

0: Hello.
1: ගදන් තංකොල කොරි කොට තංකොල දිගුවන්ජි හේන එන්න දැන් දණිකොල වෙස රංගලවා නිකන් දණිකොල තදු වේදානතා ඒ ඉලෝෂි ගෙන්ගුල නිහෙම් වීම ඒක ඉලෝෂි තදෙන්නවානේ ඉලෝෂි ගේ හිපහට්ටා ගුණා ඵලකොලග හිමකොල එහෙම වර එකබ නැහැ ගාගේ ජෙහෙන් හීවානේ
0: අලගණ වෙන්න ගාහුගේ බදලෝග මිසාලක තන خيار කරවේ දානතෝ
1: මිසාලක ෆයිකොලිස් බේනු කරවේ දානතෝ මේක ඉලොට් එකෙන් නැත ෆයිකොලිස්ම ජසාල වෙන ෆසෙහ එකහුව එකෙහි දිදාන ඒ දැන් කුලෙන් ෆසෙහ කුදි කුදි බදලු ගෙන වෙන අවදස් කොම් කුලිවරක අවස් කරදාහම් වෙස් රංගල ඉච්ච හදාල විදාන තිකු දින්න එලංගලන්න බෙහෙගතු කොම්මස්වරගේ මාලුමත් කොල දෙවිජකම උම්මේද කරන් උම්මේද එම්මේ බඩ මිකුරණි තිකු දින් මිකුලිවර කොම්මස් දු හෙග්ග කුලේනකම අදි කුලාහ කුදින් නායකී ලිබේ හුස් වගුතෙග්ග මිකුලිවර රාවල්ම කේම වර බුද්ධිවරිකම
0: ಮೀವಸ್ ವರ ಮಜಾ ಫೋರಿಯಾಕಿ ಕುಳಿವಿದಾನೆ ಕುಳಿವರಿ ಕಂ ಮಿಹಾರ ಇಂಗಿಚೆ ಎಲಂಗಲಂ ಫದ ಕುಳಿವರತ ಆಲಾ ಕುರೆವೇಣಿ ಮಿಕುಳಿವರ ದಸ್ಕೊ ಏನ್ ಕುದಿನ್ನ ಬ್ಯಾವೆರಿವೆಗೆನ್ ಮಿಕುಳಿವರತ ಕುಳೆಗೆ ಮಿಯದುಗೆ ಪ್ರೋಗ್ರಾಮಸ್ ಮಿಯತಿ ನಿಮ್ಮ ಲವಗುತು ಜೈಫಾ ಅಳುಗಡು ಮೆಂಗ್ ಉಮ್ಮೀದು ಕುರಣಿ ಬೇಣುಂತೆರಿ ಮುಹಿಮು ಮಾಲುಮಾತತಕ್ಕೆ ತುರಾಸ್ ಮಿ ಪ್ರೋಗ್ರಾಮು ಹುರಿ ಹಾ ಕುದಿನ್ನ ಫೋರ್ ಕೊದ್ದೆವನು ಕಮ ಪ್ರೋಗ್ರಾಮ್ ಹುಷಾಳಾದಿನಿ ಅಳುಗಡು ಮೀನು ಅಳಗಡು ಮುಜಾಹಿದ್
2: ಅದೇ ಅಳಕಂಡು ಕೇನಾಡ್
3: ವಸ್ಸಲಾಮ್ ಅಲೈಕುಂ
4: ಪ್ರೋಗ್ರಾಮ್ ಉಫೆದ್ದಿ ಅಳಗಣ್ಣ ಸತ್ ರಶೀದ್ ಮೀ ದಿವಿಹಿರಾಜೇಗಡುಗೆ ಉಫೆದ್ದುಮೆ

0: අවුන හවල්කොල් ගන්න වෙච්ච වන් බදාදාන ගත
1: ඒකන් තිංකන්තයකට ඩිස්කස් කල්ලම් බෑන. ජරූරි බෝහයා මහිතත්
0: දෙයා කුරේ මත්තා ගත විධාරකංකම නැගොලු ගත්තක වාන කවුණු
1: රම් වාරජ තිබෙන් සංසත නරුන්න අධ යාලන් අයතුක රයිසකා වද්දව කරවුණ
0: ත්කව ඇති වෙන වකංකම් ආසදගෙන්ඩා ගද
1: මීට අරුම් දෙන්න මීත
0: ඔලතු බේවිද අන්ත මිගත වෙනු ලක්වා බලා පහුදත්ත
1: ස්කයවරා

0: さ、やったんですよ。なんか、あ、
1: 知らないで。
0: あ、知らない。Ah, foto algum de taraf que algum que moçar nascer, então. Ah, e quando são que te daria. Hasta com a me algum me como a milha, e também que não algum que a milha, a vez na que tinha te me aí, como é que nem algum computador a cantar daqui. Que saco de um que te. Que algum que technical daira da. Masih kurang. Mereka saya foto wajib pada kurang tak sahli so nak harap ni.
1: Sahli sahar.
0: Ah, mungkin sih itu. Ah, technical daerah agak guna firman itu masih kurang. Mai deng. Ah, agun M mi mi. Barang gina kantat tahu ga mi mi kantat tahu ga agun barang gina farata kawah kes dah kafe. Gitu. Ah, ini sahle nufiron ini mah. Manipano ane ni councilor kahun ni salgun lo meeti hissa puri meter lo councilor member orang ni ni malaya air condition unit tu ni malaya magutka beera abko funing pun naik kiri ni tu orang lo kiri dengan daerah kah masih kurang niya kawati air ko orang lo baru faham kurang kami ni tu khas ko magmat cermin pun naik kiri arko funing ni kiri wis kahaja safety ane kicikan orang lo kuda rumit ana ni adu ang safety department safety ane kicik ekam mihara ko wis ikut ada safety abe wis ane kicik orang lo kah faham gen kurang ni tu ikut tu meeti orang lo Anak itu korang kumis, monitor korang kumis, farata kum, ni monitor korang gaya ni, nama es niti kumis kahala halle. Hasa kum magta kum gemati, haru kufon outdoor ni. Tapi ni wika bracket tamih huna ni kiah mad daganu, ada ag daganu, anak itu kulla tamih huna. Ni haru korang mafahu dengen ni muni hisabu. Dengen eti wetunas nu wetunas eti balaya jalan es mih kus nu eksobu mih kian kicu war bodo anak kicu niya. Then dewana kama kami awuna faham korang ni. Karantu, gege karantu, stelkon ni, gege diri orang muka hudda diri orang, etan cepukur mukahu, dim balai nuda eggotak setan orang ELC bermasai kure to, at leakage breakup bermasai kure to, ikal evis cip balai nuda, emi orang samakan meter gege treatin naga di, ni to, dim gege na alifanu kahasa atan hingani ama asukah ama, random ko ni tantan gege karantu. Gegeg hasil kok sama aja, adanya tuh ni wagu tuh ki edium mafah dengan ni hingga amil dia ni bayar tuh ittanu gan ke ini nak gegeg sama yes ini masuk ke nukur. Itu ensa umum wagu tuh ki alifanu dah hasil tuh kini faru lekuk itu kau muda ni. Deng, random kong ya ti cepurah gan ke, deng algun gan ke tu ni uti barang hing kahal gan ke cer ni, fenu ke masuk, ingat tuh boh fen hasil kok, ingat tuh. Ni, film case sama, ekar puna deliver kodde, kumme tanakuve sama, ge dorumat cewve sama, fihar tau ge dorumat cewve, ekar minge tau ni, fihar ekge, liben tin rufia ni, 500 ml ge, film fully, inge tau, ekar mo, ehi, dehingin inna, hotel adiam ni first rufia ya, deng eh dehingin dehingin na, ni, coffee shop aku gosia, ni liben ni. Fana rupiah, loni adi rupiah. Neng eh, damun as airport ke tiinna ni waterfront tu ke, tanu first terus rupiah ya 1.5 liter ke fenke, fenfuli. Ni ni anu dia insan la diri nule ya orang je fenaki. Nge to ni kardu ke bawah itu sebabnya ni serukarung ni control purba fonda kecil tu. Ni fenaka feneng ege teriakan nuwet deh neto e agun gan ke suara. Nge to ni fenaki ni ham airport ke sama deliver kote ham eng agak kami di ben. Ikan eh aguara ni dani ek keho ke agu fuli. Eh, anu dia anu le orang icik ke wahak kami dah noni. Orang tak kau kes mici agbo do mungkin kita ni, then ni ada transport tu kan kita. Ingat tu transport apa yang itu, then orang orang barang ane faham kure kami highway kan. Ingat tu dimawa accident, tapi ni faham accident di dimawa ni mah fudeh orang kau bagus tu beranaga polis orang itu nak khawatir. Ingat tu, eh kalau orang itu meduga orang orang ke airport atau dimawa orang meduga ini deh. Borus, agak. Itu nuga check post yang gaim kau. Jadi gaim kau deh ya, barang awak ni mana? Ane, adi dua minggu bes komisar kau deh ni muswan. Itu nuga ane check post yang ini deh, ane ketipar kau. Demi, ah, ni ke kuri ke, ඔගොට අඩු එහින් මේ හයි වෙහිකල් ඉගතම හසකොම බරු එච්චි උපුල වෙහිකල් ය නොව හමෙල්ලාම ඉගත ඔෆිය දා ගඩීග සච්චි අගුන ඔෆියන් එබ නොදවකෙන් බානකෙත් පුරන් ජහෙමි කුමෙස් ගඩියෙන් ඒ කණඩම් ඇසුඒ අන් ස්කූල්තගේ ගඩි නමයස් කුමස හිජ හැවී වෙහිකල්ත හසකොම හම බරු උලන්ද එච්චේ මේ අනකෙත් පුර ඇරු අනකෙත්පුර. මේ වෙහිකල් රජිස්ත්‍රී මස එක හසක හතර පොලදී මස ඇත මේක අරුගඩ හල්ගොඩ ස්මීක දෙයාරෙන් හා දෝස් තිං හරු පුරින් පැන් කාරරි අධි රජිස්ත්‍රී නොරේ හම ඉගතමති ආලයම බුණනී මෙහාරු ආලයෙන් බුණනී එල්ලක්ක අඩ්ඩි හාස් දෙනිකොන් රජිස්ත්‍රී කොල්ල දේන එකතු මි දෙබෙනී කොම්මෙස් ගේක්ගේ මීහකම් මි දිබෙන විධාර එකතු ගරාජ් සිටියේ කියා එච්චදන එල්ල කඩ්ඩහා සෘපියා ත මීති මිදිබෙන හමගේකි දැන් ඒ රජිශ්‍රී කුරුම ෆෝ ඒ ගරාජ බදාශ නොදවන මිහක ගත මී ගානුවන ගොතු මීන්න අනකෙච්චක සෝබුම් දිමවා මස්සදය කන්නේ මේක බදක සරකාරුන් කීත්තවය වානී කොම්මිස්වරක ගරාජ තක වගතිී ගොතු නම සද්ධවා දබාව මහුන් මහුන් ධාර දක්කා ගොත වෙස් ඒති සරකාර වන්න කොම්මස්කාල ඔසූ දකුන් අනකෙත් කොරමු අදි කොම්මස් අන ඒ බාඩුවා හම ගරාජ බිල්ඩින් තක ඒ කොඳදුහු කමෙන්න්නේ ගත යනකිතුවේ මුන් දානක ගෙත දෙවර ගින ගන කිචිතව දැ ති මේ සරකාර ගින දුහි අල්ගුණුස්ම සරකාර ගිනතු හිත්ම කොගේ දිවිජ් ඉගත අල්ගුන් කොමිටිය බද්ද පුරිදුවස් නිවාහක දෙන්නෙමින් අල්ගුන්මෙන් සරකාරුක වජීපාක මෙහා දුව මුූද ඔමුරුම හේද කරණ සරකාරුග හේද කොප්ා ලිබෙනී දෙජකා අඩ්ඩනයක ගත ඒ බදලු ගැමියුන් අගු වසන් කුරුම ගොතු කීන් හිජේ වානී කොමිස් කාල කාඩෙන් නමෙස් දෙවාපා ඇමිහුන්නන් ඒ තන්තන ගොස්ස ඒචී බේනු ඒ බේනු කොගෙන් කුම්මස්වරෙක්ගේ අනක චිත කෙමියුල දීතක අනක විසාරක සරකාර ෆිස්ත කුම්බෙස් සරකාර ම ඔස්සසාතකුන් නොමෙස් මුනිියාව අගුණු යාපොටුම් ෆරල් ලෝන් ජුන් නොමෙස් කොමෙස් පසෙන්ට දිනු ගාද විකාද දායිමී කොම්මෙස් අනකච්චි එනිහුන්න එමිහුන්න ඒ බෙජු අනකති ඒ හිසාපුන් එ නිමුණියයේ එමිහුන්ගේ අනකති එක්ක මුරිය උමුරු හේද කොරි අනකති හිසාම නිමිපේමීදී ඇසු
2: ඒක බදවුණු මෙයා ස්්‍රම්දාකාවවාදන්තිය
0: අවුණ කොමිටී අසේ හියල් හොෂේඩි ගෙතු ඒ අනකෙට පුර දෙම අල්ගොන උරුණු එයාපොටක දායිරාග වාහක දන්නවාද අසුවට දදුවස් ගනේ වාහක දන්නවා අවුණු එතර පයින්ගේ පුෘත අල්ගුණ එයා කොඩිෂන අපිහේ පුෘතෝ මිහක අවගුණ එතනවයි ඒතු ඒ උමුරුන් වශාරහක්කෝ.

0: දිවී කියවා කොදින්න කියවමු මෙහිය. රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්.
1: මේ මම මිහාරුති කුදින මැසක නිවිච්චතු.

0: ශරිමිහාර 11:45 මේ දවේ රාජ්‍ය ගඩු මිගඩේගා අල්ගුන්ම ස්ටුඩියෝ වගතුන් කුරිය මිගෙන්දනි විවාහක ප්‍රෝග්‍රෑම් අල්ගුන්ම මිරේ විවාහක දක්කාලනි දිරිුළුම ආම්දනි ලිබේ මසක්කති කුරුමුගේ මුහිමක පාගුලේ ගතු මිරේග ප්‍රෝග්‍රෑම් ගා එහොන්තරින මේ බාර්මුගේ ෆුර්සත් යපෙන්ගෙ තව ගුල මුගෙන්ද වල්ගුන්ම ගේ නම්බර කේ තිනෙ තිනෙ 4 සුමෙන් 6 සුමෙන් 6 දැන් අල්ගුන් මගේ රාජ්‍යකවස් මේ ආම්දනී හොතමට්ටක තපාතේකි මසක්කෙත කුරුමුගේ ෆුර්සතු එබහොරි දැන් මේ ෆුර්සතක බේනුන් ඉපෑගෙන් ගින බයක දිරිවලුන් උපාවරි আদি පාචිර කුරුමු දාකම විශ්වාහන් කළ මිහායසබ මිය තියලක සෙහොන් තිරක ගුලිෆා අස්සලාමු අලයිකුම්
1: වලේකුම් සලා
0: මේ නැසි එහෙනු
1: ආදේ
0: කොබ නැසි කින හාලු
1: සංගලු
0: මිහායසබ
1: කොබ ඉසරාතු කීනේ
0: ඉරාද කුරේ වීති හැම වර රංගලු නැසි කොබ කොංකල් මසක්කතේ කුරණි
1: නැසි කුරා මසක්කතේ කි අවාදු හදා විකුමා එදුකා හදා විකුමා සහල සාමලක හදා විකුම් නැසි කුරා කමක
0: හැම වරක් ගින මසක්කතේ කුරා වහක තිබුණි හැම වර බිසි තම
1: ආ වල බිසි හැම
0: हम कॉम्बे दो किस में मस्त कितने में अन्ने
1: हाँ ऐसे क्या है ना हम कॉम्बे दो आपको हिंदू लो किया लेगा
0: हिंदू लो दे हावीर ठीक है
1: हावीर ही नहीं मैंने पुरी को जब फ्लेट दागली
0: हावीर अन्ने हम हिंगा बच्चों हों ना
1: हाँ
0: क्या मस्त कतुं अब अधिवे के हम बेबस ओदम मंटे काल वागुत कोलवेस दो එහෙම රහමෙතරේ නෑ කොහින්ගම ජසාලා උපාවරි වගුත් කොලේ ති හාවීරු ගඩි ගති හේද කොලණි
1: ආගේ මම කුටින් කොවැගෙන් උළුනා කහල කන්ති දෙද නෑ
0: අම හොරිහා වගුතේ වෙස් බර පාදා හොරි ගොතුක හේද කුරාකම් මි පහඟ වේම නැසි තිරුල් මේ කොරමඳනි හේදිකා හේද මා හවාද හේද මගේ මැසක් කේද මිරේ විවාහකස් ප්‍රෝග්‍රෑම් ගන්න මම කල වහකි කිය නැසි මි දක්කාලනි ආන්දනී හොද
1: මදි ඒකලි කුරා හේති මැසක් කද
0: ඇම ආම්දනි හොදම කොමස් කහල මසක්කතේ කුරුමි කියා මුහිම කමකම නැසීමි
1: දෙකලි ඇම වර මුහිම කම එස්නියකු කියාව සෙමියක මසක්කතේ කුරුලකම වාන මහුස් කෝරගෙන වාන කොමස් කල කුරුම ඕකේ ආම්දනි හොද
0: ඇම ආම්දනි හොදම මසක්කේ කුරාරුග නැසී ගබෝල් කුරාගොතක කොංකාල කඳතක එම බොඩ විස්නම් වේ
1: දැන් එලි බෙච්චක ඉබෙච්ච කොන්ද කොළ දෙහෙ ගත්ත අපට කෙරේ ගෙන්දම අවරු සිනලෙ
0: ලි බෙච්ච කොන්ද කොළ ජස්ස ආ තේ කුරා මසක්කතේ මි වර තර්ති බුරිත කො කුරු මි කිය මුහිම් කමෙ
1: එහා වර මුහිම් කමෙ එහලු කුරා මසක්කතේ ලි බෙ ආමුදනිය බලයිරු වහව ලීකෝ
0: මසක්කේ කුරා ෆරෑතකුන් වර බොඩ හිං හම චමෙන්දි දැන් මේ අරුන් මගේ තරේග තපාතකි මසක්කෙත කුරා ෆරාත මේ තිබෙන හැම එවත මේ බයිෆාරු බයිකාල මසක්කෙ කුරා ෆරාතක මෙදු එහෙන් ගොතක විස් දෙකේ ෆාරු ආදේදු එහම එකහල කංකම් වියනු දින මන්න සීම කොන් කාල කම මේ කුරණි
1: රැකීම එබ්බස් සරත්තක දෙතරගයි ves kala hinama de un ves no la di no te que cura para te que ves sale que un ves di te bu un ves na si no la alle va que que como mi hijo cura le vas a que te di a cura a que con que mi hijo cura como am le o ta che ale ta cura che ale ka di mal ki du ne e que la si cura ta
0: e me mi hija kan ama hibbaru den bi hen
1: e mi hija kan ama hibbaru den
0: කුරා මසක්කේ කුරියරාගෙන් වස්තාණි හැම එහෙම් මිහුන්ගේ හිතරික මාදෙන් එදේ හිබ්බර කුන්තද කොබර නැසි මිරේ කොල් ලවෙත් තමියති
1: එයා ඔල වර දීත් ලවෙත් ඇදියාස
0: මර දීත් ලවෙයි අනික කොංගල ලවෙයි
1: ලවෙත් අලනෝ කුරු කිදේ එන්න බල හස්ස කුරානි දෙන්න කොම්පේ සීමුගේ ಮರಿಯನ್ ದತ್ತ, ಸಫಿ ಜುಬೆ, ಯೌಗೂಬು, ಇಬ್ರಾಹಿಂ ಮೂಸಾ, ಎನ್ ದಿದ್ದು ನಾಯಿಲಾ, ಇದು ತೋಬಿರಾ ಅಡುಗೆ ಟೀಮ.
0: ಎಮ್ಮ ವರಗಿನ ಫರಾತಕ ತೇಲವ ಹಾಸ ಕೊಲ್ಲಿ ಹನು
1: ಆದಿ ಅಲಿ ಅಹ್ಮದು
0: ಆದಿ ಅಲಿ ಅಹ್ಮದ್ ಬಿಸ್ನ
1: ಹಾಲಾ ಮಹಿತದು.
0: ಎಮ್ಮ ನಸಿ
1: ಅಲ್ಲಬದು ಗುರು ಪೆದೆ ಫಾರಿಗ ನನ್ನು ಕಿವೆ ಸಿಂಗದಾನೆ.
0: ಎಮ್ಮ ಗುರು ಪೆಮ್ಮಣ್ಣ ಕಿ ಮರಂಗಳು ವಾಣೆ
1: ಗುರು ಪೆಮ್ಮಣ್ಣ ದೆಂದೆ ಅಡುಗೆ ಟೀಮ ವರ ಹಾಸ ವರ ಸಾವಿದ ಮೇಲೆ ಗುಳಾಲಿ.
0: ಎಮ್ಮ ನಸಿ ವರ ಬಾಜ ವೇರಿಯ ಕೈದ ಮ ವಕಿ ವಿಲಾನ್ಮೆ
1: ಆದಿ ಅನುಕೂಲ.
0: ಎಮ್ಮ ನಸಿಗೆ ಮಿ ಲವಯ ಕೊಣಕಸ್ ಪದ್ದಲ್ ಕೊಲ್ಲಾಣ.

0: අංගෑදී උගන් නෑදී මුනි ෆෝයි ෆිල්වා දිනමුග
1: හෙදුවරිකම්මායකු
0: එකුවරිකමායකු
1: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාච්චයගේ අඩු
0: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ඩ්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගහර්ඩ්ස් FM බෑන්ඩ්